0: Retrospect 60s Garage Punk Show. Your weekly trip into obscure 60s music, garage rock, garage punk, freak beat, and proto psychedelia, and the most obscure global tracks you'll ever hear. Retrospect 60s Garage Punk Show on Apple Podcasts, Spotify, and almost every other platform. Plus, find us on Facebook and Insta. Or catch us right here in the Free FM Music Zone. New episode every Saturday night at 10.
1: The following program is a repeat broadcast of a show originally aired on Free FM. Any date references may no longer apply.
2: The following program is part of the wide variety of content available from one of our community access partner stations and is being replayed on Free FM thanks to funding from New Zealand On Air.
3: Access Radio, me elemen horawa oba weta geneenni Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tula bihivu agraganya geetha nirmana asurin Lankiya sanskrutiya desa ebi balana obe matakayan avadhi karana sunduru yamaya satsararawa miyuru geethavaliyai satsararawa miyuru geethavaliyata adath hariyatama havasa 7ට අද කිව්වේ අගෝස්තු මාසයේ 26 වෙනිදා 2026 වසරේ 26යි 8යි 26 වෙනිදා. ඉතින් හතේ කනිසම වැදුණා මා ඔබේ නිවසට ගොඩ වදිනවා. මේ වෘතම ගී සමුච්චයක් රැගෙන කෙසේ නමුත් මීට හරියට දින 5කට පෙර අපිට දින 5කට පෙර ඇත්තටම කිව්ව දින 6කට පෙර ඉතාමත් කනකාටුදායක ආරංචියක් කන වැකුණා. ඒ තමයි හෙළයේ ගීත රජිනියක් හෙළයේ ගී රුකෙහි මුදුන් මුල වන් ගීත රජිනියක් ගීත කෝකිලාවියක් දැයෙන් සමුගත් බවට ලැබුණු ආරංචිය. කොහොම නමුත් අවුරුදු 82ක් ආය වළඳා පසුගිය 20 වන දින නන්දා මාලිනිය එහෙම කිව්වහම ඉතින් අටුවා ටීකා කිසි දෙයක් අවශ්‍ය නැහැ. නන්දා මාලිනිය කියන්නේ කවුරුත් දන්න නිසා. නන්දා මාලිනිය තම ජීවිත ගමනට සමුදුන්නා. මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට නම් ඇය ඇගේ පූර්ණ ආයුෂ වින්ද අවුරුදු 80ක් 80කට වැඩි කාලයක් ජීවත් වුණා. ඒ 80ෙන් මම හිතන්නේ අවුරුදු 75ක් විතරම ඇය ගීත ගැයුවා. ගුවන්විදුලියෙන් ආරම්භ කරගෙන බොහොම කුඩා අවදී සිට ඒ වගේම ලාංකීය ගීත ක්ෂේත්‍රයට වෙනම ඌරුවක ගීත තිලින කරා වෙනමම හඬක් කවුරුත් විසින් අනුකරණය අදටත් අනුකරණය නොකළ හඬක් අපිට ලබා දීලා ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට අතිමහත් ගීත සමුදායක් ප්‍රේමණීය ගීත විප්ලවීය ගීත සමාජයේ සියලු පැතිකඩවල් විවිධ කෝණවලින් බලමින් ඒ සමාජ යථාර්ථය විදහා දක්වන්නට ගැයූ ගීත ලියෝයේ වෙන කවුරුත් ගැයුවේ ඇය ඇයි වාහකය ජනතාව අතරට ඒ පහළ වූ අදහස් රචකයන්ට පහළ වූ අදහස් ගෙන ගියේ ඇය. ඉතින් එවන් ගීත සමුච්චයක් සමුදායක් දැයට දායාද කළ නන්ද

අපෙන් සමගෙන ගියා. සාමාන්‍යයෙන් කලාකරුවන් අපාතරින් වියුණත් සත්සරරාවේ තුලින් කිසිම වැඩසටහනක් සම්පූර්ණයෙන්ම කලාකරුවෙකුට වෙන් උනේ නැහැ. නමුත් නන්දාමාලි වෙනුවෙන් ඇයට උපහාර පිණිස වැඩසටහන ඇය වෙනුවෙන් අද. ඉතින් අපේ අරමුණ තමයි ඔබට නිතර